0: කඳුළු වැට ස්ථාන හරහා ප්‍රසිද්ධිය ලබා ඉදිරිපත් කරන චාල්ස් ඇන්තනි තෝමස් එම වැට ස්ථානවල අදහස් ඉදිරිපත් කරනන්දේ සහභාගී වන්නන්ගේ ලෝව ටෙම්පල් ස්ටෝර් කජානි සෙන්ටරේ විශේෂ වැට ස්ථානක් ඉදිරිපත් කරනවා
1: අදහස් පිළිබිඹු
0: වීම පැවැත්වෙන විනෝදාස්වාදය හා අධ්‍යාත්මික ප්‍රබෝධය ලබා දෙන මේ වැට ස්ථානට ඔබ සැමට ආරාධනා කරනවා මේ නොමිලේ පැවැත්වෙන වැට ස්ථාන ආසන වෙන් කරවා ගැනීම සඳහා මින් රෝල් ගුණවර්ධන 0.425 223 268 රුක්මින් සිල්වා 0.401 0.3 0.824 අමතක
2: 97.1 FM 3MPR සිංහලෙන් පැය දෙකක් ශ්‍රී ලාංකිකයන්ට

අයිබුවන් සුබ උදෑසනක්. දේශපාලනය කියන්නේ තරඟයක්. ඒ වගේම පොරොන්දු. එක පක්ෂයක් දෙන පොරොන්දු අභිබවා යන්න අනිත් පක්ෂයක් පොරොන්දු දෙනවා. ජනතාව මේවා විශ්වාස කරනවා. ඒවට හරිම කැමති. ජනතාව පොරොන්දු වලට ආසයි. දේශපාලකයෝ ඒක දන්නවා. ඒව හරියට හීන වගේ. ජනතාව ඒ පොරොන්දු වලින් සතුටු වෙනවා. ඒ හින්දා දේශපාලකයෝ පොරොන්දු දීලා සතුටු වෙනවා. මීළඟ ඡන්දෙන් ලිබරල් ප්‍රමුඛ සන්ධානය බලයට පත් වුණොත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුව සිදු කරන බව විපක්ෂ නායක ඇංගස් ටේලර් කියනවා. ඒ අනුව මුල් අවුරුදු දෙකේදී සංක්‍රමණ අවස්ථා ලක්ෂය බැගින් කපා හැරෙනවා. තුන්වැනි අවුරුද්දේදී සංක්‍රමණ අවස්ථා 130,000ක් කපා හැරෙනවා. හතරවැනි අවුරුද්දේදී කපා හැරෙන සංක්‍රමණ අවස්ථා සංඛ්‍යාව 160,000ක්. දැනට වසරකට සංක්‍රමණිකයන් 290,000කට අවස්ථාව ලැබෙනවා. මේකෙන් තමයි ලක්ෂ ගානේ කපලා දාන්නේ. මීට අමතරව ලිබරල් පක්ෂයේ බලයට පැමිණියහොත් වසර 4ක් ඇතුළත తాවකාලික වීසා 650,000ක් කපා හරිනවා. සරණාගත වීසා සංඛ්‍යාව වාර්ෂිකව දසදහස දක්වා අඩකින් අඩු කරනවා. වාර්ෂිකව විදේශීය සිසුන් 240,000කට පමණක් අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ සීමාවක් තියෙනවා. 240,000කට පමණයි මේ රටට ඉගෙන ගන්නට එන්නට පුළුවන්. මාර්ග, පාසල්, යටිතල පහසුකම්, නිවාස තදබදය අඩු කර ඔස්ට්‍රේලියානුවන්ට වැඩි අවස්ථාවක් ලබා දීම තමන්ගේ අරමුණ බව විපක්ෂ නායකවරයා ලිබරල් පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තියේ එලි දක්වමින් කියා සිටිනවා. ඔවුන් යෝජනා කරන්නේ తాවකාලික නිපුණතා සංක්‍රමණය. වාර්ෂිකව එම සංඛ්‍යාව 60,000 සිට 321,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. නිපුණතා සංක්‍රමණිකයන්ට මෙරටට ඇවිල්ලා කෙටි කාලයක් රැකියාව කරලා ආපසු යැවීම ලිබරල් ප්‍රතිපත්තිය. කොම වුණත් ලබන වසරේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ තීරණාත්මක මාතෘකාව සංක්‍රමණය බවට පත්වන බව අපි කලින්ම කිව්වා. ඒ හින්දා සියලු පක්ෂ සංක්‍රමණය යන මාතෘකාවට, තේමාවට පොරොන්දු දෙනවා. ඒ තරඟෙට පාලක ලේබර් පක්ෂය දැනටමත් ඔවුන්ගේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව වන් නේෂන් පක්ෂය දැඩි ලෙසක ඉන්නවා සංක්‍රමණිකයන් කපා හරින බවට. ඊටත් එහාට ගිහිල්ලා තමයි ලිබරල් පක්ෂය ඔවුන්ගේ සංක්‍රමණ ප්‍රතිපත්තිය එලි දැක්වේ. ඡන්ද පොරොන්දු. ඡන්දෙට තව තියෙන්නේ සති 7යි. වික්ටෝරියාවේ ඡන්දේ නොවැම්බර් 28 වෙනිදා. හැම පක්ෂයක්ම තරඟයට පොරොන්දු දෙනවා. තමන් බලයට આવොත් හදිසි නොවන ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අයට පෞද්ගලික රෝහල්වල නොමිලේ ප්‍රතිකාර කරන බවට ලිබරල් ප්‍රමුඛ සන්ධානය පොරොන්දු දෙනවා. ඒ සඳහා සර්ජරි සූන කියලා ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙනවා. ඒ යටතේ වාර්ෂිකව රෝගීන් 25,000කට ප්‍රාන්තය පුරා තිබෙන දිවා සායනවලදී සහ පෞද්ගලික රෝහල් 100කදී ශල්‍යකර්ම කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ උකුල් සහ දනහිස් සත්කම්, නාරිවේද සත්කම්, හර්නියා සත්කම්, ගැස්ට්‍රොස්කෝපි සහ කොලනොස්කෝපි පරීක්ෂණ කරන්න නියමිතයි. ක්වීන්ස්ලන්තේ මේ වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක කරනවා. වික්ටෝරියාවේ සෑම සතියකම හදිසි නොවන ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයට 100 දෙනෙක් එකතු වෙනවා. තුන්වැනි මට්ටමේ ශල්‍යකර්මයක් සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු කාලය අවුරුද්දකට වැඩි. තවත් ඡන්ද පොරොන්දුවක්. ඔස්ට්‍රේලියාවේ පළමු වරට පිළිකා රෝගීන් සඳහා ප්‍රෝටෝන් බීම් තෙරපි ප්‍රතිකාර සේවාවක් පීටර් මැකලම් පිළිකා මධ්‍යස්ථානයේදී ආරම්භ කරන බව ලිබරල් ප්‍රමුඛ සන්ධානය පොරොන්දුවක් දෙමින් කියනවා. එතකොට ඔස්ට්‍රේලියාවේ පිළිකා රෝගීන්ට ප්‍රෝටෝන් බීම් තෙරපි ප්‍රතිකාර සඳහා පිටරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඔස්ට්‍රේලියානුවන් මේ ප්‍රතිකාර සඳහා ඇමරිකාවට යනවා. මීට අවුරුදු 10කට කලින් මෙම සේවාව ආරම්භ කරන බවට පොරොන්දු වුණේ හිටපු ප්‍රිමියර් ඩැනියෙල් ඇන්ඩ්‍රූස්. වැඩේ කෙරුණ නැති හින්දා ඩොලර් මිලියන 10ක් වියදම් කරලා ප්‍රතිකාර සේවාව ආරම්භ කරන බව ලිබරල් ප්‍රමුඛ සන්ධානය කියනවා. ලේබ ආණ්ඩුව ඉටු නොකරපු පොරොන්දු තියෙනවා නම් ලිබරල් බලයට පත් වුණාම ඉටු කරගන්න පුළුවන්.
මේ තවත් ඡන්ද පොරොන්දුවක්. වන් නේෂන් කියන්නේ තමන් බලයට ආවොත් පාසල් නිල ඇඳුමට නීති පනවන බව. රජයේ පෞද්ගලික කතෝලික හෝ ඉස්ලාම් පාසල් සියල්ලේ දරුවන්ට මුහුණ ආවරණය කරගෙන පාසල් එන්න බෑ. ඒ කියන්නේ පාසල්වලට බර්කා නිකාබ් වෙනත් ආකාරයක මුහුණු ආවරණ බෑ. සරලව කිව්වොත් පාසලේදී සියලු දෙනාගේ මුහුණු නිරාවරණය වෙලා තියෙන්න ඕනේ. මේ නීතිය දරුවන්ට වගේම ගුරුවරුන්ටත් පොදුයි. නමුත් හිජාබ් හිස පළඳනාවට බාධාවක් නැහැ. One Nation පක්ෂයේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රකාශිකාව මේ යෝජනාව ඉදිරිපත් කළා. ඇය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරියක්. මෙවර වික්ටෝරියානු මැතිවරණයට One Nation පක්ෂයෙන් මෙට්‍රොපොලිටන් සවුත් ඊස්ටර්න් ප්‍රදේශයෙන් තරඟ වදිනෝ. ලබන මාසයේ පැවැත්වෙන වික්ටෝරියානු මැතිවරණයෙන් පස්සේ සභාග ආණ්ඩුවක් පිහිටුවීමට One Nation පක්ෂය හා එකතු වෙනවද නැද්ද කියන කාරණය ගැන ලිබරල් පක්ෂයේ වික්ටෝරියා නායිකා විපක්ෂ නායිකා ජෙස් විල්සන් මුඛවත් කියන්නේ නැහැ. දිනුවට පස්සේ කාත් එක්කද එකතු වෙලා ආණ්ඩු පිහිටවන්නේ කියන්නේ කියලා වික්ටෝරියාවේ ඡන්දදායකයන්ගෙන් 83%කට දැනගන්නට ඕනේ. ඒක බොහොම සාධාරණ දෙයක්. මොකද බලය සඳහා කවුරු එක්කවෙයිද කියලා හිතාගන්න අමාරුයි. මේ අතරේ ලේබර් නායක ප්‍රීමියර් බෙන් කැරොල් කියන්නේ ග්‍රීන්ස් එක්ක සභාග ආණ්ඩුවක් පිහිටවනට වැඩිය ඡන්දේ පෙරදෙන එක හොඳයි කියලා. ග්‍රීන්ස් එක්ක ආණ්ඩු හැදුවොත් ලේබර් පක්ෂය ඔවුන්ගේ හිරකාරයේ බවට පත් වෙනවා කියන එක ඔවුන් දන්නවා. ෆ්‍රෙෂ් වෝටර් ස්ට්‍රැටජිස් අලුත්ම සමීක්ෂණයේ අනුව වික්ටෝරියාවේ ජනතාව ලේබර් ග්‍රීන්ස් ආණ්ඩුවකට ඇති කැමැත්ත 49%. නමුත් වන් නේෂන් ලිබරල් ආණ්ඩුවකට කැමැති 41%. 10%ක් තවම තීරණයක් අරගෙන නැහැ. ඔස්ට්‍රේලියාවේ දේශපාලන පක්ෂ ගැන වික්ටෝරියාවේ ජනතාවට හොඳ අවබෝධයක් තිබෙනවා. සභාග ආණ්ඩු පිහිටවල සුළු පක්ෂවල අල්ලේ නැටවෙන ආණ්ඩු අපි දැකලා තියෙනවා. මොකද ඔවුන් ඡන්දෙන් පස්සේ මස් රාත්තලම ඉල්ලනවා. ඒ හින්දා ඒ වගේ පක්ෂයක ආණ්ඩු පිහිටවනවට වඩා පරදින එක සැපයි කියලා ප්‍රධාන පක්ෂ දෙකම දන්නවා. සිංහලෙන් කියපුවා ඉංග්‍රීසියෙන් කියවෙනකොට අමුතු ගතියක් තියෙනවා. ඒ වගේම එක රටක කියපු දේවල් තවත් රටක කියවෙනකොට තවත් අමුත්තක් ගතියක් තියෙනවා. කිසි සැකයක් තියාගන්න එපා. අපි එන්නේ හොරු අල්ලන්න. කොහේ හැංගුණත් අපි ඒගොල්ලන්ව අල්ලගන්නවා. මතක තියාගන්න, අපි බලයට ආවහම ඩැනියෙල් ඇන්ඩ්‍රූස් සහ ජසින්තා ඇලන් ලබන නත්තලට ඉන්නේ හිරේ. ලබන නත්තලට මේ දෙන්නම ඉන්නේ හිරේ. හොරුන්ට අපෙන් කිසිම සමාවක් නැහැ. වන් නේෂන් පක්ෂයේ නායිකා පෝලින් හැන්සන් මෙල්බන් වලදී මේ අනතුරු ඇඟවීම කළේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ අපේක්ෂකයෝ එළි දක්වමින්. හැමෝම අහනවා අපේ ප්‍රතිපත්ති මොනවද, අපේක්ෂකයෝ කවුද කියලා. මෙන්න අපේ ප්‍රතිපත්ති. පෝලින් හැන්සන්ගේ ප්‍රතිපත්ති වලට අනුව නිවාස සහ කාර් රක්ෂණාවරණ වලට අය කරන 10%ක මුද්දර බද්ද අහෝසි කරනවා. අපි හැම බද්දම අහෝසි කරන්නේ නැහැ. නමුත් පවුල් වලට බලපාන බදු ඉවත් කරනවා. සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පේරෝල් ටැක්ස් එක ඉවත් කරනවා. ලෑන්ඩ් ටැක්ස් එක තිබුණු තත්වයට ගේනවා. ඒ වෙනස්කම එක රැකින් කරනවා කියලා බොරොපොරොන්දු දෙන්නේ නැහැ. වන් නේෂන් කියන්නේ රජයේ ඉඩම් නිවාස තැනීමට නිදහස් කරනවා. නිවාස සහ ගොඩනැගිලි අනුමැතියට කාල වකවානු නියම කරනවා. විදේශීය දේපල ආයෝජකයන්ට බදු වැඩි කරනවා. බලශක්ති අංශයෙන් කාබන් විමෝචනය ශූන්‍ය කිරීමට සම්බන්ධ සියලු දේවල් අහෝසි කරනවා. වික්ටෝරියාවේ නිවාසවලට ගෑස් දීලා අතිරේක්තයක් තිබුණොත් තමයි පිට තැන්වලට අලෙවි කරන්නේ. අලුතින් හදන නිවාසවලට ගෑස් සම්බන්ධතා නොදීමට ගත් තීරණය රිවර්ස් කරනවා. අලුත්ම තත්වයට ගැලපෙන ආකාරයට න්‍යෂ්ටික බලශක්තිය යොදා ගන්නවා. සෞඛ්‍ය අංශයෙන් ඩෙන්මාර්කයේ වගේ කෘතිම බුද්ධිය යොදා ගන්නවා. රෝහල් ප්‍රතිකාරවලින් පසු රෝගියා එදිනම ගෙදර යන ක්‍රමයක් හඳුන්වා දෙනවා. අත්‍යවශ්‍ය නොවන සෞඛ්‍ය සේවා රැකියා අහෝසි කරනවා. වික්ටෝරියාවේ අධ්‍යාපන අංශයෙන් භාෂාව, ගණිතය, විද්‍යාව, ඉතිහාසය සහ ප්‍රජාචාරය ඉගැන්වීමට මූලිකත්වය දෙනවා.
වික්ටෝරියාවේ විෂය මාලාව වෙනස් කරනවා. ගුරුවරු පරිපාලන කටයුතු වලින් ඉවත් කරනවා. එතකොට ඔවුන්ගේ රාජකාරිය වෙන්නේ ඉගැන්වීම පමණයි. සෑම පාසලකම විනය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාම අනිවාර්ය කරනවා. වික්ටෝරියාවේ ගිනි අවි භාවිතයට දැඩි නීති පනවනවා. සතුන්ගෙන් සිදුවන වගාහානි අවම කරන්න වෙඩි තැබීම වෙනුවට වෙනත් ක්‍රියාකාරකම් හඳුනා ගන්නවා. තව ප්‍රතිපත්ති මග එනවා. ඊළඟට වන් නේෂන් අපේක්ෂකයෝ. වන් නේෂන් පක්ෂය පෙන්වන්නේ පිරිසිදු නිකලැල් සංක්‍රමණිකයන් නොවන පිරිසක් පමණයි ඔවුන්ගෙන් ඡන්දේ ඉල්ලන්නේ කියලා. ඒ හින්දම අපි ඔවුන්ගේ අපේක්ෂකයෝ පිළිබඳව 220න් ඔවුන්ගේ අපේක්ෂකයෝ පිළිබඳව විමසීමක් කළා. කොලින් හකින් ඡන්දේ ඉල්ලන්නේ සවුත් ඊස්ටර්න් මෙට්‍රොපොලිටන් රීජන්. ඇය අවුරුදු 20ක් ලිබරල් පක්ෂයේ සාමාජිකාවක්. ලිබරල් පක්ෂයේ දේශපාලකයන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සේවිකාවක්. නැටලි ඇඩම්ස් ඡන්දේ ඉල්ලන්නේ නෝත් ඊස්ටර්න් මෙට්‍රොපොලිටන් රීජන්. ඇගේ ව්‍යාපාරය ATO එකට ඩොලර් මිලියන 1.39ක් ණයයි. මැක්ස්වෙල් ග්‍රැටන් ඡන්දේ ඉල්ලන්නේ නෝත් ඊස්ට් මෙට්‍රෝ. වික්ටෝරියන් ලිබරල් පක්ෂයේ හිටපු සමාජිකයෙක්. 2010දී ඔහු එල්තම් ආසනයට වික්ටෝරියන් ලිබරල් පක්ෂයෙන් ඡන්දේ ඉල්ලන්න සූදානම් වුණු එක්කෙනෙක්. මේ ඔක්කොම වන් නේෂන් පක්ෂයේ මෙවර ඡන්දේ ඉල්ලන අපේක්ෂකයෝ. ඇලන් ඩොයන්ස් ඡන්දේ ඉල්ලන්නේ වෙස්ටර්න් මෙට්‍රෝ. පසුගිය අවස්ථා දෙකකදීම ඔහු මැතිවරණට වලට ඉදිරිපත් වුණේ සස්ටේනබල් ඔස්ට්‍රේලියා පාටි එකේ. ක්‍රිස් බර්සන් ඡන්දේ ඉල්ලන්නේ වෙස්ටර්න් වික්ටෝරියා. පසුගිය අවස්ථාවේ ඡන්දේ ඉල්ලුවේ ඇංග්‍රි වික්ටෝරියන් පාටි එකේ. මයිකල් පියස්ට්‍රිනෝ ඡන්දේ ඉල්ලන්නේ බෙරික් ආසනයට. ඔහු පසුගිය ඡන්දෙදී ලිබරල් පක්ෂයෙන් මල්ග්‍රේව් ආසනයට ඡන්දේ ඉල්ලුවේ ඩැනියල් ඇන්ඩ්‍රුස්ට විරුද්ධව. ඇඩම් හෙල්මන් ඡන්දේ ඉල්ලන්නේ බ්‍රන්ස්විික් ආසනයට. ඔහු පසුගිය ඡන්දෙදී ස්වාධීන අපේක්ෂකේ. ජොන් ඩි ලොරෙන්සෝ ඡන්දේ ඉල්ලන්නේ ජීලොන් ආසනයට, ගිය පාර ස්වාධීන අපේක්ෂකේ. පීට ඇන්ජලිකෝ ඡන්දේ ඉල්ලන්නේ හැස්ටිංස් ආයතනයට. අවුරුදු 20ක් ලිබරල් පක්ෂ සමාජිකයෙක්. පසුගිය ඡන්දෙදී ඔහුට ලිබරල් නාම යෝජනා ලැබුණේ නැහැ. ඒ හින්දා ඔහු පසුගිය ඡන්දෙදී තරඟ කළේ ලිබර්ටේරියන් පක්ෂේ. රුෆෝ පරඩේස් ඡන්දේ ඉල්ලන්නේ ලැවර්ටන් ආසනේ. පසුගිය පාර ස්වාධීන අපේක්ෂකේ. මැතිවරණ කිහිපයකටම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරඟ කළා. රැකියාව සංක්‍රමණ නියෝජිතයෙක් විදියට තමයි ඔහු රැකියාව කරන්නේ. නමුත් ඔහුට කිසිදු ලියාපදිංචියක් නැහැ. ඇෂ්ලි බියර්ඩ්ස් ඡන්දේ ඉල්ලන්නේ මෝනින්ටන් ආසනෙන්. දිගු කාලීන ලිබරල් සමාජිකයෙක්. ගාන ස්මිත් ඡන්දේ ඉල්ලන්නේ මරේ ප්ලේන්ස් ආසනෙන්. දිගු කාලීන නැෂනල් පාර්ටි සමාජිකයෙක්. බෙන් ලූකස් ඡන්දේ ඉල්ලන්නේ නරකන් ආසනෙන්. දිගු කාලීන ලිබරල් සමාජිකයෙක්. රිචඩ් හියුස් ඡන්දේ ඉල්ලන්නේ සවුත් වෙස්ට් කෝස්ට් ආසනෙන්. දිගු කාලීන ලිබරල් පක්ෂ සමාජිකයෙක්. ජෝ බෞච් ඡන්දේ ඉල්ලන්නේ සින්නිහම් ආසනෙන්. දිගු කාලීන ලිබරල් පක්ෂ සමාජිකයෙක්. වෝල්ට විලගොන්සෙලෝ ඡන්දේ ඉල්ලන්නේ ටානෙට් ආසනයට. පසුගිය ඡන්දෙදී ඔහු ස්වාධීන අපේක්ෂකයෙක්. මෙතරම් දීර්ඝ විස්තරයක් කිව්වේ ඡන්දේ ඉල්ලන අය කවුද කියලා ඔබ දැනගන්න ඕන හින්දා. බොහෝ අය සංක්‍රමණිකයෝ. සමහරු ඉතාමත් මෑතකදී මෙරරට සංක්‍රමණය වුණු මුල් පදිංචිකාරයෝ. එවැනි අය තමයි වන් නේෂන් එකත් එක්ක එකතු වෙලා සංක්‍රමණිකයන්ට එරෙහිව කෑ ගහන්නේ. ඒ වගේම ඇතැම් අය ලිබරල් පාක්ෂිකයෝ. මේ පාර වන් නේෂන් එකෙන් ඡන්දේ ඉල්ලන්නේ කොහොම හරි දිනාගන්න පුළුවන් කියලා හිතාගෙන. ඕනෑම රැල්ලක් හැදෙන්න වෙනත් තැන්වල හිටපු පාක්ෂිකයෝ එකතු වෙන්න ඕනේ. මිනිස්සු එහෙම තමයි. බලය ගන්න වාසි පැත්තට හේතු වෙනවා. වන් නේෂන් පක්ෂයට ගහගෙන ඇවිල්ලා තියෙන මේ කට්ටිය ඊළඟ පාර ඡන්දේ ඉල්ලන්නේ ඊළඟට දිනන පක්ෂයෙන්. අපි ලංකාවේ දේශපාලකයන්ට බනිනවා. නෑ, අපි මෙතෙක් කල් වෙනත් රටවල්වල තත්ත්වය හරියටම දැනගෙන හිටියේ නෑ. මිනිස්සු බලයට පුදුමාකාර විදියට කෑදරයි. ඒ වගේම ඔබට මතක ඇති පසුගිය සතිය අපි කිව්ව කාරණාවක්. ඒ තමයි වන් නේෂන් නාම යෝජනා ගන්න යන වියදම. පසුගිය සෙනසුරාදා ක්‍රවුන් කැසිනෝ එකේ තමයි වන් නේෂන් ප්‍රතිපත්ති එළි දැක්වීම තිබුණේ. ඇතුළු වීමේ ටිකට් පතක් ඩොලර් 40යි.
පක්ෂේ නායිකා පෝලින් හැන්සන් හම්බ වෙලා හලෝ කියලා සෙල්ෆි එකක් ගහන්න ඩොලර් 500යි. ප්‍රතිපත්ති එලි දැක්වීමේ උත්සාහයේ ඉස්සරහා පේලිය වාඩි වෙන්න ඩොලර් 150යි. මේ ඔක්කොම කරපු අය ඉන්නවා. කොයි ලෝකෙත් ඉන්නේ මිනිස්සු. ඒ ඔක්කොම එකයි. දේශපාලන පක්ෂ එකයි. ලංකාවේ විතරක් දොස් දකින්න එක වැරදි. පසුගිය වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයේදී වන් නේෂන් පක්ෂය ගත්තේ ඡන්ද ප්‍රතිශතය 0.022. මේ පාර නාම යෝජනා ගන්න අපේක්ෂකයෝ වන් නේෂන් පක්ෂයේ පිටිපස්සේ යනවා. ඡන්ද කියන්නේ ජනතා සේවය නෙමේ, බලය ලබා ගැනීමක් පමණයි. වික්ටෝරියාවේ නැවතත් භූමිකම්පාවක් ඇති වුණා. පෙර සතියේ ඇති වූ භූමිකම්පාවෙන් හරියටම දවස් 6කට පස්සේ පසුගිය බදාදා රාත්‍රී 10:20ට භූමිකම්පාවක් නැවතත් ඇති වුණේ ලියොංගතා ප්‍රදේශයේමයි. රික්ටර් මාපාංකය 3.2ක් වුණා. මෙවර භූමිකම්පාව කලින්ට වඩා බරපතලයි. නීති විරෝධී සිගරට් වික්කොත් පොලිසිය වෙළඳ සැල් වහලා දානවා. සීල් තියෙනවා. ඒ ආකාරයට ගෙවි ගිය සති 4 ඇතුළත නීති විරෝධී සිගරට් විකුණපු වික්ටෝරියාවේ වෙළඳ සැල් 61ක් වහලා දැම්මා. අත්අඩංගුවට ගත්ත සිගරට් ප්‍රමාණය මිලියන 2කට වැඩි. වේපර්ස් 40,000ක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගැනුණු දුම්කල ප්‍රමාණය කිලෝග්‍රෑම් 120ක්. ඩොලර් 105ක් අත්අඩංගුවට ගත්තා. නීති විරෝධී සිගරට් අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. මේ අතර දුම්කොළ බද්ද අඩු කරන්න රජය සැලසුම් කරනවා. ඒ නීති විරෝධී දුම්කොළ භාවිතයේ පාලනයට. නමුත් ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සංගම් 30ක් එක හෙළාම එම යෝජනාවට විරෝධය පළ කරනවා. කැනඩාවේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ක්‍රමය. දුම්කොළ බද්ද අඩු කළ විට සිගරට් මිල පහළ වැටෙනවා. එවිට අපරාධකරුවන් නීති විරෝධී සිගරට් විකිණීමට පෙළඹෙන්නේ නැහැ. නමුත් එමගින් දැනට දුම්කොළ භාවිතයෙන් සිදුවන මරණවලට වඩා මරණ 30,000ක් වැඩි වෙන්නට පුළුවන් කියලා වෛද්‍යවරු අනතුරු අඟවනවා. ඔස්ට්‍රේලියාව පුරා වර්ධනය වන නීති විරෝධී දුම්කොළ වෙළඳපළ නිසා රජයට වාර්ෂිකව අහිමි වන මුදල ඩොලර් මිලියන 200ක්. මේ නිසා සිගරට් මිල පහත දාලා ජනතාව නීති විරෝධී සිගරට් වලින් නීත්‍යානුකූල සිගරට් වලට යොමු කිරීම රජය බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සිගරට් පැකට්ටුවක මිල ඩොලර් 24 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. නමුත් වෛද්‍යවරුන් එක හෙළාම මේ යෝජනාවට විරුද්ධයි. නිකොටින් විෂවීමෙන් වාර්ෂිකව රෝහල් ගත කරන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 100කට වැඩි. නීති විරෝධී දුම් වැටිසා වේපින් භාවිතයේ ඊට හේතුවයි. 2023-2024 වර්ෂයේදී නිකොටින් විෂවීමෙන් රෝහල් ගත කරනු 17 දෙනෙක් වයස අවුරුදු 15-24 අතර තරුණ වියේ පසුවන්නන්. ඔස්ට්‍රේලියාවේ ජනතාව දරිද්‍රතාවයට පත්වන කාරණා අතරට අලුතින්ම එකතු වෙලා තියෙන්නේ දුම්පානය නිසා ඇතිවන දිලිඳු බව. වියදම වැඩි නිසා 2016 වර්ෂයේ සිට දුම්පානය කළ සෑම 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් දුම්පානය කපා දැම්මා. ඔස්ට්‍රේලියාවේ දුම්පානය කරන්නන්ගෙන් 18%කට එම වියදම දරාගන්නට බැහැ. ලොව අනෙක් රටවල් හා සසඳා බලද්දී දුප්පත්කම නිසා දුම්පානය අත්හර දැමීම වැඩියෙන්ම සිද්ධ වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. එකට එක හේතුවකුත් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ තමයි ලොව වැඩිම මිල ගණන් අධික සිගරට් තියෙන. එහෙම නැත්නම් සිගරට් මිල ඉතාමත් ඉහළයි. ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය වැඩි වෙනවා. දැනට ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.6%. ඒ 0.2ක වැඩිවීමක්. මේ වසරේ මුල් කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව 0.9කින් පහළ වැටුණු බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙනවා. පුංචි කාලේ සමහර දේවල් හරියට කරන්නේ නැහැ කියලා, තනියම යමක් කරගන්නට බෑ කියලා දෙමව්පියෝ මට බැනලා තියෙනවා. අලුත් සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ළමයින්ගෙන් 41%කට තනියම කෑම වේලක් උයාගන්නට බෑ. බොහෝ දෙනෙකු මූලික ආර්ථික සිද්ධාන්ත දන්නේ නැහැ. දරුවන් දැනගතිය යුතු, හැකියාව තිබිය යුතු දේවල් 10ක් හඳුනාගෙන තිබෙනවා. ආහාර වේල් 5ක් සම්පූර්ණයෙන්ම පිසීම, අන් කිසිවෙකුගේ සහයක් නොමැතිව මුල සිටම ආහාර එකතු කරලා ආහාර පිසීම, වේල් 5ක්.
ඇඳුම්වල ටැග් කියවල ඇඳුම්වලට ගැලපෙන ආකාරයට වොෂින් මැෂින් එකේ සූදානම් කිරීම. ටයර් එකක් මාරු කිරීම. බොන්තමක් මසා ගැනීම. බල්බ් එකක් මාරු කිරීම සහ ට්‍රිප් වුණ විට නැවත විදුලිය ලබා ගැනීම. ස්කෘප්පු නියන මිටිය අඬුව සහ ස්පැනර් එක භාවිතා කිරීම. ෂර්ට් එකක් අයන් කිරීම. මූලික ප්‍රථමාධාර ලබා දීම. බැංකුකරණය ආයෝජනය සහ මූල්‍ය කළමනාකරණය. රක්ෂණාවරණයක් පිළිබඳ අවබෝධය. මේ කරුණු 10න් කියවෙන්නේ ජීවන කුසලතා. ඔබේ දරුවාට මේ කුසලතා 10න් කීයක් පුළුවන්ද? සමහරු කියන්නේ මේවා පාසලේදී ඉගැන්විය යුතු දේවල් කියලා. නමුත් වැඩි දෙනෙක් හිතන්නේ ජීවන කුසලතා ඉගෙන ගන්න ගෙදරින් කියලා. මොකද ගෙදර ඕනතරම් දේවල් කරන්න වෙලාව තිබෙනවා. කිසිම පීඩනයක් නැහැ. වැරදුනත් ප්‍රශ්නෙකුත් නැහැ. තමන්ගේ ගෙදර. කොහෙන් ඉගෙන ගත්තත් මේ හැකියාවන් ජීවිතේ පුරාවටම අවශ්‍ය වෙනවා. ඇම්බියුලන්ස් සහ පරිපූරක වෛද්‍යවරු ගැන මට තිබෙන විශාල ගෞරවයක්. මගේ ජීවිතය බේරා ගන්න ආපු දෙවිවරු වගේ තමයි මට උන්ව දැනෙන්නේ. එහෙම සේවාවක් කරන වෘත්තිකයන්ට ගහන්න කුණුහරුපෙන් බණින්න අයිතියක් තියනවාද? ගිලන් රත වෘත්තිකයෝ අත්විඳින කටුක අමිහිරි අත්දැකීම් දිනපතාම වැඩි වෙනවා. ඒ හින්දා එවැනි තර්ජනාත්මක රෝගීන්ගෙන් ගිලන් රත සමාජිකත්වයේ හෝ සහන කාඩ්පත් හිමිකම් අවලංගු කරලා මුළු මුදලම අය කරගන්න කියලා වික්ටෝරියාවේ ගිලන් රත සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. මෙල්බර්න් නගරය ආශ්‍රිතව ගිලන් රත ගාස්තුව ඩොලර් 1400ක්. නමුත් ගිලන් රත සමාජිකත්වයේ හෝ සහන කාඩ්පතක් තියෙනවා නම් මුදල් අය කෙරෙන්නේ නැහැ. පපුවේ අමාරුවක් කියලා පරීක්ෂා කරන්න ගිය ගිලන් රත සේවකයෙකුට පහර දෙන්න රෝගියා පැමිණියේ බේස්බෝල් බැට් එකක් අරගෙන. පපුවේ අමාරුකාරයා තවත් පපුවේ අමාරුකාරයෙක් ගිලන් රත සේවකෙක් මරන්න පස්සෙන් පැන්නුවේ මස් තලන මිටියක් අරන්. තමන්ව බේරගන්න එන මිනිස්සු ජීවත් වෙන අන්තිම මොහොතේදී පණ ආපු ගමන් කරන්නේ බේරගන්න ආපු මිනිහව මරන්න යනවා. පසුගිය මාස 12 ඇතුළත 000 අමතලා බැන වැදුණු අවස්ථා 93ක් තිබුණා. තර්ජනය කිරීම 59යි. පහර දීම් ගිලන් රත සේවකයන්ට 28කින් වැඩි වෙලා. ගිලන් රත සේවකයෝ කියන්නේ ගුටි කන්නයි ප්‍රතිකාර කරන්නයි දෙකක් කරන්න බෑ. ඒක ඇත්ත. අපේ බදු මුදල් වැය වෙන්නේ මොනවටද? හැමෝම අහන කාරණාවක්. අපි ඒව දැක්කහම මොනවටද මේ වැය වෙන්නේ කියලා ඒව හෙළිදරව් කරන්නට ඕනේ. වික්ටෝරියාවේ බන්ධනාගාර ගත වෙන තරුණයන් සඳහා විශේෂිත පාසල් තියෙනවා. ඒවා තියෙන්නේ පාක්විල් සහ චෙරි ක්‍රීක් වල. හැබැයි පාසලට ශිෂ්‍යෝ එන්නේ නැහැ. පාසල තියෙනවා, ගුරුවරු ඉන්නවා, පන්ති කාමර තියෙනවා, ශිෂ්‍යෝ නැහැ. බන්ධනාගාර ගත වුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම ස්වේච්ඡාවෙන් කරන්න ඕන දෙයක්. කිසිම බලපෑමක් නැහැ. ඒ පන්තිවලට කවුරුවත් එන්නේත් නැහැ. පන්ති වහලා උඟක් ළමයි කියන්නේ උසාවිය යන්න තිබුණු නිසා පන්ති මග හැරුණා කියලා. මගේ මිත්‍රයෙක් පාක්විල් බන්ධනාගාර පාසලේ ගුරුවරයෙක් හැටියට වැඩ කළා. අවසානයේදී ඔහු ඒ රස්සාව අතහැරලා දැම්ම. හේතුව කිසිම සතුටක් නැතිවීම. සිසුන්ගේ කිසිදු උනන්දුවක් තිබිලා නැහැ. කොහොම වුණත් වාර්ෂිකව අපි මේ පාසල්වලට $18,000,000 වැය කරනවා. අපිට අවශ්‍ය ඕනෑම සේවාවක් සඳහා අන්තර්ජාලය ඔස්සේ සේවකයෙක් වැඩකාරයෙක් ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. එයා ටාස්ක එවැනි වෙබ් බඩවියක් නැතිනම් හයි ෆේජස්. මේ හැම එකකින්ම තමන්ගේ වැඩේට ගැලපෙන මුදලට කවුරු හරි ගෙන්වා ගන්න පුළුවන්. තනකොළ කපන්න, බල්බ් මාරු කරන්න, ගෘහ භාණ්ඩ සවි කරන්න, කඩේ යන්න আদি ඕනෙම වැඩක් එවැනි වෙබ් බඩවිල ඉන්න අයකින් කරගන්න පුළුවන්. මේ සේවා ලබා ගැනීමේ අලුත්ම தත්ත්වය තමයි කාට හරි අපරාධයක් කරන්න ඕන නම් දැන් අපරාධකරුවෙකුත් හයර් කරන්න කුලියට ගන්න පුළුවන්. අපරාධය සේවාවක් ලෙසින් ලබා ගන්නට පුළුවන්. එක අතකට කුලියට මිනි මරන්නෝ කියලා ඉස්සර පහත් කරලා කතා කළාට දැන් ඒක වෘත්තීය සේවාවක්. අන්තර්ජාලයේ ඔස්සේ ඇනවුම් කරලා බුක් කරලා ගෙන්නගෙන ඒකට නියමිත ගෙවීම් කලින්ම කරලා තමයි වැඩේ පටන් ගන්නට ඕනේ. අපරාධය සේවාවක් ලෙසින්. 12 Apostles කියන්නේ ජනප්‍රිය සංචාරක ඉසව්වක්. ලංකාවෙන් එන අපේ නෑහිත මුතුරන් අනිවාර්යෙන්ම අපි එක්කගෙන යන තැනක්.
නමුත් ලබන සිකුරාදා සිට ඔක්තෝබර් 16 වෙනිදා සිට එහෙම හිතුමතේ සංචාරකයන්ට 12 Apostles බලන්න යන්න බෑ. ඒ සඳහා කලින් වෙන් කිරීමක් අවශ්‍යයි. දැනට නොමිලේ වෙන් කරගන්න පුළුවන්. නමුත් ඉදිරියේදී 12 Apostles බලන්න වෙන්නේ සල්ලි දීලා. වෙන් කිරීමක් නැතිව යන සංචාරකයන්ට සමහර වෙලාවට එතනදී ලියාපදිංචි වෙන්න අවස්ථාව ලැබේවි. නමුත් රතගාල පිරීලා තිබුණොත් හැරිලා යන්න වෙනවා. සංචාරකයන්ගෙන් උපයා ගන්නා ආදායම 12 Apostles අවට යටිතල පහසුකම් සංවර්ධනයට යොදවනවා. කාර් 600ක් නැවැත්වීමේ පහසුකම්, බස් රථ 100ක් සඳහා නැවැත්වීමේ පහසුකම්, ඉලෙක්ට්‍රික් වෙහිකල් චාර්ජින් පොයින්ට් 6ක් සමග අලුතින් සංචාරක මධ්‍යස්ථානයක් 12 Apostles ආශ්‍රිතව ඉදිකරනවා. සමහරු ආධාර උපකාර ඉල්ලන්නේ පුදුමාකාර දේවල් වලට. නයිඩල් නියොන් කියන්නේ සුඩාන ජාතික සමාජ ක්‍රියාකාරිණියක්. ඇයි ජීවත් වෙන්නේ ලින්බ්‍රුක් වල? ඇයි වෘත්තියෙන් නීතිඥවරියක්? මීට අමතරව සරණාගතයන් වෙනුවෙන් ක්‍රියාකරණියක්. ඇගේ සමාජ සේවා කටයුතු නිසා ඔස්ට්‍රේලියාවේ ඉහළම ඇගයුම් සම්මානය වන ඕඩර් ඔෆ් ඔස්ට්‍රේලියා පදක්කමෙන් ඇය පිදුම් ලැබුවා. පසුගිය වසරේ නයිඩල් රැකියාවෙන් ඉල්ලා අස්සුනේ වික්ටෝරියා යුනිවර්සිටි එකෙන් ඇයට වර්ගවාදීව සැලකුවාය කියන චෝදනාවෙන් එක්ක. ඊට පස්සේ ඇය ඕඩර් ඔෆ් ඔස්ට්‍රේලියා මෙඩල් එක ආපහු දීලා ආපහු සුඩානයට යන්න තීරණය කළා. ඊට අමතරව ඔස්ට්‍රේලියානු පුරවැසි භාවයත් ආපහු දෙන්න ඇය තීරණය කළා. මට ඔබගේ පුරවැසි භාවය එපා. මොකද ඔබ වර්ගවාදී රටක්. සරණාගතේ කැටියට මේ රටට ආපු නයිඩල් ආපහු සුඩානයට යන්න අපෙන් දැන් සල්ලි ඉල්ලනවා. ලබන අවුරුද්දේ මැද වෙනකම් මේ රටේ ඉන්න ඇගේ කල්ලිකුත් වෙලා තිබෙන නිවාස ණය සහ බිල්පත් ගෙවන්න, වාහනේ රක්ෂණාවරණය ගෙවන්න ඩොලර් 150,000ක් ජනතාවගෙන් ඉල්ලා ඉන්නවා. සමහරු ආධාර උපකාර ඉල්ලන්නේ පුදුමාකාර දේවල් වලට. ඇය ඉල්ලන්නේ ඔස්ට්‍රේලියාව වර්ගවාදී රටක් හින්දා ආපහු යන්න, ඇගේ පුරවැසිභාවය දීලා යන්න ඩොලර් 150,000ක්. ඇයි අපෙන් ඉල්ලන්නේ? මෙවර නත්තලට තෑගි තැපැල් කරද්දි වෙනදාට වඩා කලින් තැපැල් කරන ලෙසට ඔස්ට්‍රේලියා පෝස්ට් උපදෙස් දෙනවා. පාර්සල් තැපැල් කිරීම සඳහා අවසන් දිනය දෙසැම්බර් 21 වෙනිදා. එක්ස්ප්‍රෙස් පෝස්ට් පාර්සල් දෙසැම්බර් 23 වෙනිදා තැපැල් කරන්නට පුළුවන්. සමහර වෙලාවට අපේ ජීවිත සරුංගල් වගේ. වෙලාවකට අපිව හදන්නේ පිටාය. පාලනය කරන්නේ තවත් පිරිසක්. හුලඟට ගහගෙන යනවා. සරුංගලේ වගේ නූල කැඩුනොත් යන තැන හිතාගන්නට බෑ. සරුංගලය කියන්නේ පුදුමාකාර දෙයක්. සරුංගලයක් මුලින්ම නිර්මාණය කෙරෙන්නේ ක්‍රිස්තු පූර්ව 200 ඒ චීනයේ. 1760 ජපානය සරුංගල් යැවීම තහනම් කරනවා. මිනිස්සු වැඩට යන්නේ නැතුව සරුංගල් යවන නිසා. විනෝදාත්මක දෙයක්නේ. සරුංගල් හොයාගත්ත චීනයත් පසුකාලීනව උන්ගේ සංස්කෘතික විප්ලවයත් සමගින් සරුංගල් යැවීම තහනම් කරනවා. සරුංගලයක් යැවුවොත් ඒ කාලේ වසර 3ක සිර දඬුවම්. ඔන්න චීන තිබිච්ච තත්ත්වේ. ලෝකයේ ඇතම් රටවල සරුංගල් යවන්නේ අභ්‍යන්තරේ. මොකද අපි හිතන්නේ හැම විටම සරුංගල් යැවිය යුත්තේ හුළඟ තියෙන එලිමහනේ කියලා. අද සරුංගල් පිළිබඳ සමරන ජාත්‍යන්තර දිනය. සෑම වසරකම ඔක්තෝබර් මාසේ 2 ඉරිදා සරුංගල් පිළිබඳ දිනයයි. සරුංගලයක් යවන හැටි පැහැදිලි කළාට තනියම ඉගෙන ගන්න ඕන ශාස්ත්‍රයක්. ඒක තමුම්ම අත්විඳින්නට ඕන දෙයක්. සරුංගලයක් යැවීම, හැදීම, ඒ සියල්ල හරිම විනෝද ජනකයි. පුදුමාකාර විනෝදයක් ලබා දෙන ක්‍රියාවක්. අන්න ඒ වගේ තමයි සිංහලෙන් පැය දෙකක්. ඔබ අවට සිදුවන දේවල්, ඔස්ට්‍රේලියාවේ සිදුවන දේවල්, ලංකාවේ සිද්ධ වෙන දේවල්, මේ සමගින් විනෝදාස්වාදයත් එක්ක අදත් සිංහලෙන් පැය දෙකක් 97.1 FM 3MDR .com ඔස්සේ සජීවීව ඔබට සවන් දෙන්නට පුළුවන්. මධ්‍යාහන 12 දක්වා මේ සිංහලෙන් පැය දෙකක්.

0: ප්‍රවෘත්ති ඔබ දන්නා දේට වැඩි යමක්.
1: පූජ්‍ය ගලකොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිරකරු ඇඳුමින් අධිකරණය වෙත රැගෙන ඒම සම්බන්ධයෙන් ත්‍රෛනිකායක මහනා හිමිවරු සිය විරෝධය පළ කළ පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රෛනිකායක නාහිමිවරු සමග ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.
2: භික්ෂුන් වහන්සේ බන්ධනාගාරය තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීතිරීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුව පත් කරන බවට එදී ජනාධිපතිවරයා මහා සංගරුවනට සහතික වී තිබෙනවා.
3: පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට හිමි වී තිබූ ජනපති සමාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කිරීමෙන් පසු අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් පැනවී තිබූ සයවසරක සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියම කළා. ඒ අනුව සිරදඬුවම් නියම කෙරුණු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණ කටයුතු සඳහා රැගෙන එනු ලැබුවේ චීවරය වෙනුවට සිරකරු ඇඳුමින් යුතුවයි. එයට මහා සංඝරත්නයේ මෙන්ම පාර්ශව රැසක දැඩි විරෝධය එල්ල වුණා. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඥානසාර හිමි සිරකරු ඇඳුමින් අධිකරණය වෙත රැගෙන ඒම බන්ධනාගාර බලධාරීන් විසින් ගනු ලැබූ තීරණයක් බවයි.
4: හාමුදුරුවන්ගේ සිවුර ඉවත් කරනවද නැද්ද? ඒ පුජ්‍යලයට ජම්පරය අඳිනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ ආණ්ඩුව නෙමෙයි, විපක්ෂ මහතුරු තේරුම් ගන්න ඕන. ඒක තීන්දුව කරන්නේ බන්ධනාගාරය.
3: එවන් පසුබිමක ත්‍රෛනිකායක මහනායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත ලිපියක් යොමු කරමින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිරකරු ඇඳුමින් අධිකරණය වෙත රැගෙන ඒම ගැන විරෝධය පළ කර සිටියා. මහනා හිමිවරුන් ඉන් පෙන්වා දී තිබුණේ ඥානසාර හිමියන් භික්ෂුත්වයේ ඡේදනය වන පරාජික ආපත්‍යයකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මගින් තීරණයක් ගෙන නොමැති බවයි. ඒ අනුව ඥානසාර හිමියන්ට අඛණ්ඩව භික්ෂුභාවයෙන් පෙනී සිටීමට අවශ්‍ය පරිපාලන පහසුකම් සලසා දීමට කටයුතු කරන ලෙස මහනා හිමිවරුන් ඉල්ලා තිබෙනවා. මේ අතර ඥානසාර හිමිට සිරකරු ඇඳුම් අඳවා අධිකරණයට රැගෙන ඒම පිළිබඳව යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේද බන්ධනාගාර කොමසාරිස් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. අධිකරණයෙන් වරදකරුවෙකු වූ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී උන්වහන්සේ ගිහි ඇඳුමින් රැගෙන යාම නුසුදුසු බවත්, එබැවින් උන්වහන්සේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී චීවරය පොරවාගෙන යාමට අවකාශ සලසා දෙන ලෙසත් ඉන් ඉල්ලා තිබුණා. මහනා හිමිවරුන්ගේ ලිපිය නිකුත්වීමෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඥානසාර හිමි සම්බන්ධ සිද්ධිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ මහනා හිමිවරුන් නියෝජනය කරන මහා සංඝරත්නය අතර පවත්වන බවයි. කෙසේ වෙතත් මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් පවසන්නේ ඥානසාර හිමිට සිරකරු ඇඳුම් ඇඳීමට සලස්වා අධිකරණය වෙත රැගෙන එම මගින් රජය දැනටමත් ශාසනික හානියක් සිදු කර ඇති බවයි.
5: මේ චීවරයට අරහත් දජයට මේ කහපාට රෙද්දත් එක්ක පුදුම තරහක් තියෙන්නේ මේ වර්තමාන ආණ්ඩුව. 160 දෙනෙක් ඉන්නවා. ඒ 160 දෙනා තමයි මේ සිවුරට පුදුම තරහක් තියෙන්නේ. දැන් මේ මහනා හිමිවරුන්ගේ නියෝජිත හාමුදුරුත් කට්ටිය කතා කළ වැඩක් නැහැ. මේ වැඩේ කොරන්න ඉස්සලා තිබ්බේ සාකච්ඡා කරන්න. සිවුරු ගලවලා ඉවරයි. ගිහි ඇඳුම් අඳලා ඉවරයි. ඒ හින්දා පෙරහැර ගිහිල්ලා දැන් මහත්වෝ දැන් කොරන්න දෙයක් නැහැ. මේක නිවැරදි කරන්න බෑ. අපි මහා මහේන්ද්‍ර සාධනය කියලා දුන්නාට පස්සේ අපේ බෞද්ධ සමාජයෙම දුන්නා වනචාරීන් කියලා. අපි නෙමෙයි වනචාරියෝ, මෙවුන් තමයි වනචාරියෝ. ඒ වනචාරියෝ ටික තමයි මේ සම්මා සම්බුදු සාසනයට අද ගහන්නේ. අපි ඒක අද ඉඳලා අප්‍රසාදිනී කරනවා.
6: මේ වෙලාවේදී බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට වැරද්ද නිවැරදි කරගන්නට ජනාධිපති සමාව දීපු ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ඔබතුමා ලබා දෙනවනම් ඒක තමයි මේ රටේ මහා පොළොවේ පය ගහලා ඉන්න මේ හාමුදුරුවරුන්ගේ මතය.
3: ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. මේ අතර සිරඳඬුවම් නියම වී සිටින ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ අනවශ්‍ය ලෙස සිරකරු ඇඳුමින් අධිකරණ වෙත ඉදිරිපත් කිරීම වළක්වාලන නියෝගයක් බන්ධනාගාර බලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.
7: ඊයේ සහ පෙරේදා පැවති නඩු විභාගවලදී උන්වහන්සේට නඩු පවරලා තිබ්බේ පූජ්‍ය ගලබඩත්තේ ඥානසාර හිමි නමින්. එතකොට පූජ්‍ය ගලබඩත්තේ ඥානසාර හිමිව උසාවියට ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරා යුත්තේ ඒ විදිහට. භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඉදිරිපත් කරනවා නම් සිවුරත් සමග ඉදිරිපත් කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේ කෙනෙකුට සතර පරාජිතා වූවේ නැත්තම් කිසිම ආකාරයකට සිවුර ගැලවීමට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒ අනුව මේ පැව ක්‍රියාව තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාව මගින් මට හිමි ආගමික නිදහස අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් මා අද දින පෙත්සමක් ඉදිරිපත් කරා.
3: මෙවන් පසුබිමක බොදුබල සේනා සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට ඥානසාර හිමිට ජනපති සමාව යලි නිසි ක්‍රමවේදයට අනුව ලබා දීමට නෛතික බාධාවක් නොමැති බවයි.
8: ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ඒ ජනාධිපති සමාව ලබා දීම වැරදි කියලා කිව්වේ නැහැ. ජනාධිපති සමාව එවකටසේ ජනාධිපතිතුමා ඒ සමාව ලබා දීමේදී අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකාරියේ දෝෂ දර්ශනේ ලක්ුණේ. ඒ ශ්‍රේෂ්ඨාධිකාරියේ නඩු තීන්දුවෙන් ස්වාමින් වහන්සේට සමාව ලබා දීම සම්බන්ධයෙන් කිසිම අගතිදායක කාරණයක් ඉදිරිපත් වුණේ නැහැ. ස්වාමින් වහන්සේ නැවතත් සමාවක් ලබා දෙමීමේ අවස්ථාවත් මේ නඩු
3: මේ සියල්ල අතරවාරයේ ඥානසාර හිමිගේ සිද්ධිය සම්බන්ධව ජනාධිපතිවරයා ත්‍රෛනික ඒකනා හිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුවා. පැයක පමණ කාලයක් සාකච්ඡාව පැවතියා. භික්ෂුන් වහන්සේ බන්ධනාගාරය තුළ රැඳී සිටින ආකාරය හා බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග හා රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බවට එහිදී ජනපතිවරයා මාසංග රුවනට සහතික වී තිබෙනවා.
9: සිරකරුවන් බවට පත් වුණාම ආකාර දෙකක් තියෙනවා. එකක් බරපතල වැඩ සහිත සිරදඬුවමක් නම් සහ ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නම්. ලිහිල් වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාවය මත ඇඳුමක් තෝරගන්න පුළුවන්. නමුත් බරපතල වැඩ සහිත සිරදඬුවමකදී එහෙම හැකියාවක් නැහැ. බන්ධනාගාර විසින් ලබා දෙන ඊට නියමිත ඇඳුම හැමදෙනාම පාවිච්චි කරන්න ඕන. ඔක තමයි තියෙන නීතිය. මේ මොහොතේ ගත්තොත් මම ඉන්නන්නේ 63 නමක් වගේ පිරිසක් සිරගත වෙලා ඉන්නවා. ඒ 63 නමම වැඩවසන්නේ ඒ බන්ධනාගාරෙන් ලබා දෙන ඇඳුම මත. මුන්වහන්සේ පමණක් නෙවෙයි. ඒ වගේම මුන්වහන්සේත් 2018දී සිරගත වුණාට පස්සෙත් ඒ ඇඳුම තමයි උපයෝග කරගෙන තිබෙන්නේ. නායක හම්දුරන් වහන්සේ ලියුම් කරන ලිපියෙත් මට තීරණ විදිහට සිරගත වෙලා ඉන්න ආකාරය ඇඳුම පිළිබඳව වඩා ප්‍රශ්න පැන නගින්නේ බන්ධනාගාරයෙන් අපි උන්වහන්සේලා එළියට ගෙනීමේදී. මම හිතන්නේ ඒක අධිකරණ ක්‍රියාමාර්ග වලට පමණක් නෙවෙයි බන්ධනාගාරයෙන් බැහැර වෙන හැම අවස්ථාවකදීම අපි සැලකිලට භාජනය කරන්න ඕන. මොකද සිරගත වෙලා ඉන්නකොට ඒක විවෘත නැති තැනක්. ඒතකොට අපිට ප්‍රශ්න පැන නගුණේ කොහොමද බැහැරට අරගෙන ඉන්නේ කියලා. ඒතකොට බැහැරට අරගෙන ඉන්නත් තිබුණු ක්‍රියාපටිපාටි තමයි අනුගමනය කරලා තියෙන්නේ. මුන්වහන්සේට සිද්ධ වුනෙත් අර ඒ ක්‍රියාදාමෙම තමයි. ඒකට අපි බන්ධනාගාර නිලධාරීන්ට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. මොකද ඔවුන් අනුගමනය කරන දැන්ට තියෙන රීති සහ නීති පද්ධති. අපි හැම කෙනාටම කම්පනයක් ඇති කරනවා නේද? අපි ඊයේ දිනේ වැඳ නමස්කාරය කරපු හාමුදුරන් වහන්සේ නමක් අද දිනේ අපි වෙනස් ආකාරයෙන් දැකපුවාම මම හිතන්නේ පොදු බෞද්ධ ජනතාවට කම්පනයක් තමයි අපි කාටත්. දැන් එහෙමනම් අපිට තියෙන්නේ කොහොමද ඒ ක්‍රියාදාමයේ උචිත නැත්නම් අපි අලුත් ක්‍රමයක් හදන්නේ මොකද කියලා. මොකද නීති කියන්නේ උත්තර ඓතිහාසික නෙවෙයි. පිට තියෙන්නේ එහෙමනම් මෙන්න මේ නීතිය සංශෝධනය කරා. එහෙම නැතුව අපේ ආන්දෝලන මම කැමති නැහැ. නීතිය එසේ තිබියදී මම මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්නේ. ඒතකොට නීතිය පැත්තක ඒක මගේ නීතිය වෙන. ඒතර මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. සමම කල්පනා කරේ මේ තියෙන රෙගුලාසි සහ බන්ධනාගාරයේ නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතුයි. ඒතකොට අපේ ආන්දෝලන වහන්සේට බලපාන කොට සුබ වහන්සලත් එක සාකච්ඡා කරලා ඊට අනුරූප වන පරිදි අපි වෙනස් කරන්න. ඒ වගේම මම හිතන පොදු ඒවත් අපිට වෙනස් කරන්න ඕනකම නිසමම අපේක්ෂා කරනවා නීතිපතිතුමත් අපේ අධිකරණ අමාත්‍යංශෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශෙත් අපේ බෞද්ධ කටයුතු අමාත්‍යංශෙත් බන්ධනාගාර නිලධාරීනුත් යොදවගෙන නිලධාරී කියන බංගලාර කොමසාරිස්තුමා ඉන්න වඩාත් හොඳයි යොදවගෙන කමිටුවක් පත් කරලා ඉතා ඉක්මනින්ම අපි අලුත් නිත්‍ය නියෝග සහ රෙගුලාසි පනවන්න මිටුව අදපත් කරන්න ඕන කමිටුව අපිට සති දෙකක් ඇතුළත මේක අධ්‍යයනය කරලා මොනවද අපිට වෙනස් වෙන්න ඕන සංශෝධන කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර බෝවහන්සේලාට අපි ඉදිරිපත් කරන්න හාමුදුරන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන මේක වෙන්න ඕන සංශෝධන. ඉතින් ඕක තමයි මම හිතන්නේ අපේ හාමුදුරන් වහන්සේ දැනට අපි අධිකරණ ඇමතුමත් බුද්ධ ශාසන ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා දැනට එළබිලා තියෙන තීරණේ

0: ඩැන්ඩිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ මාසික සීල භාවනාව ලබන සෙනසුරාදා දෑසන 9 සිට විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඔක්තෝබර් 24 වෙනි සෙනසුරාදා රාත්‍රී 8ට විහාරස්ථානයේදී විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: 3MDR sponsor.
4: Tire Trade Goodyear Dunlop Super Dealer. Brand new tires and mag wheels. Used tires. Tires fitting and balancing. Wheel alignment. Century batteries with 2-year warranty. All types of car diagnostic system. Mechanical repairs. Major and minor service. Disc and drum matching. Brakes and servicing. Auto electrical. Tire Trade. Contact Naina Kumara. 042-127-3615. Tire Trade.
5: Tire Trade. Navatama Seva Madhyasthanaya. Number 115. Greens Road. Dandenong South.

0: අපිස්සර නානකාමරේ කෑගහල සින්දු කිව්වේ ලොක් එක නැති අවුලට. ඒත් දැන් නිකම්ම සින්දු කියවෙන්නේ බාත්รูම් එකේ ක්වොලිටි එකට.
1: ඔමෙගා ස්ක්‍රීන්ස් ඇන්ඩ් රෝබ්ස් ප්‍රයිවට් ලිමිටඩ්. සැපීම සවිකිරීම අලුත් වැඩියාව හා අලුතින් පොස් සේවාව. ෂවර් ස්ක්‍රීන්ස්, ස්ලයිඩින් වෝඩ්රෝබ්ස්, වෙනිටි මිරර්ස්, කිචන් ස්ප්ලෑෂ් බැක්ස්, ෆ්ලයි ස්ක්‍රීන් සහ සිකියුරිටි ඩෝස්. ඔස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එකට සාධාරණ ගානට වෙන කොහෙන්ද? කතා කරන්නකො තිලත්ත 04333352971.
2: 15 වසරක විශ්වාසය රැඳි Omega Screen and Robs නවතම ප්‍රදර්ශනාගාරය නම්බර 2 Brands Road Dandenong 0433521971 omegascreen.com.au
3: Station sponsor
4: සැහැල්ලුවෙන් ඉදිරියටම පදවන්න වාහනේ හරියටම අලුත් වැඩියා කරගන්න ඒකට හොඳම තැනක් මෙන්න Prime Serve Automotive Lonsdale Street Dandenong සියලු අලුත් වැඩියා electrical air condition LP gas tire New car book service and warranty. Emission check and report. Roadworthy certificate. මේ සියලු දේට එකම එක තැනක්. Prime Serve Automotive. අලුත්ම තාක්ෂණය, විශ්වාසවන්ත සේවය, වගකීමේ සහතිකය. Prime Serve Automotive. 1A63 Lonsdale Street, Dandenong. දුරකථන 97947726. අපි ඔබේ වාහනය ඔරිජිනල් තත්වයටපත් කරමු.
3: Station sponsor.
5: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර ඔවුහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචී විසින් බලය ලබා දී ඇත.
6: 3MDR sponsor.
7: ඕනෑම වෙලාවක අපේ හදවතේ ක්‍රියාකාරීත්වය නතර වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අවට සිටින අයගේ ක්‍රියාකාරීත්වය, දායකත්වය තීන්දු ගැනීම ඉතාමත් වැදගත්. ඒ සඳහා අපි පුහුණු වී සිටිය යුතුයි. තැනට සුදුසු නුවණ වික්ටෝරියාව පුරා ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා. ලබන සිකුරාදා හදවතේ ක්‍රියාකාරීත්වය නතර වුණු මොහොතක පණගැන්වීමේ දිනයයි. ෂණිකව ක්‍රියාත්මක වී පියවර තුනකින් ජීවිතයක් බේරාගත හැකි.
8: ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම තැනක හෘද ක්‍රියාකාරීත්වය හදිසියෙන් නතරවීම නැතිනම් කාඩියක් අරෙස්ට් ඇතිවිය හැකි බැවින් ජීවිතාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නේ කෙසේදැයි අප සැම දැන සිටීම අත්‍යවශ්‍යයි. කෝල්, පුෂ්, ෂොක් යනු සරල පියවර තුනකින් ජීවිතයක් බේරා ගන්නා ආකාරය ඉගෙන ගැනීමයි. 000 අමතන්නේ කුමන මොහොතේද හෘද පෙනහළු පුනර්ජීවනය නැතිනම් කාඩියෝ පුල්මොනරි රිසසිටේෂන් කෙටියෙන් CPR සිදු කරන්නේ කෙසේද සහ ස්වයංක්‍රීය බාහිර හෘද කම්පන ප්‍රතිකාරක නැතිනම් ඔටෝමේටඩ් එක්ස්ටර්නල් ඩිෆිබ්‍රිලේටර් කෙටියෙන් AED භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් වීමයි. ඇම්බියුලන්ස් වික්ටෝරියා හෘද ක්‍රියාකාරීත්වය හදිසියෙන් නතරවීම නැතිනම් කාඩියක් අරෙස්ට් ප්‍රතිචාර දැක්වීම සඳහා ලොව පුරා මාර්ගෝපදේශය වන දිවි ගලවා ගැනීමේ දාමය නැතිනම් චේන් ඔෆ් සර්වයිවල් ප්‍රවර්ධනය කරනවා. හෘද ක්‍රියාකාරීත්වය හදිසිය නතර වූ රෝගියෙකුගේ ජීවත්වීමේ සම්භාවිතාව වේගයෙන් අඩුවෙනවා. ඒ නිසා දිවි ගලවා ගැනීමේ දාමයේ සෑම පුරුකක්ම ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒ නිසා දිවි ගලවා ගැනීමේ දාමය දැනගැනීමෙන් සහ අනුගමනය කිරීමෙන් ජීවිත බේරාගත හැකි. හෘද ක්‍රියාකාරීත්වය හදිසියේ නතරවීම නැතිනම් කාඩියක් අරෙස්ට් යනු හදවත ඵලදායී ලෙස පොම්ප කිරීම නතර වූ විටයි. එහි ප්‍රතිඵලයක් විදිහට මොළයට සහ අනෙකුත් අවයවවලට රුධිරය හා ඔක්සිජන් හිඟයක් ඇති වෙනවා. හෘද ක්‍රියාකාරීත්වය හදිසියේ නතර වූ අයෙකු සිහිසුන් වෙනවා. සාමාන්‍යයෙන් හුස්ම ගන්නේ නැහැ. නැතහොත් කිසිවක්ම සිදුවන්නේ නැහැ. හෘද ක්‍රියාකාරීත්වය හදිසියේ නතර වූ අයෙක් හඳුනාගත් වහාම ත්‍රිත්ව ශුන්‍ය නැතිනම් 000 අමතන්න. CPR ආරම්භ කර තිබේ නම් AED භාවිතා කරන්න. හෘදයාබාධයක් හාර්ට් ඇටැක් යනු දමනි අවහිරවීමෙන් හෘද

විශේෂයට රුධිරය ළඟාවීම නතර වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාණවත් රුධිරය නොලැබෙන හෘද පේශී කොටස මිය යාමට පටන් ගන්නවා. හෘදයාබාධයක රෝග ලක්ෂණ වන්නේ පපුව, උරහිස්, බෙල්ල, අත, හකු සහ පිටුපස වේදනාව, පීඩනය, බර බව හෝ තද ගතියයි. ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි. සමහර අයට පපුවේ වේදනාව කිසිසේත්ම දැනෙන්නේ නැහැ. හෘද ක්‍රියාකාරීත්වය හදිසියෙන් නැතරවීම හෘදයාබාධයකට හේතු විය හැකි. කෝල්, පුෂ්, ෂොක් යනු හාට් ෆවුන්ඩේෂන් සමග ඇම්බියුලන්ස් වික්ටෝරියා විසින් හෘද පුනර්ජීවනය එනම් CPR සහ ස්වංක්‍රීය බාහිර හෘද කම්පන ප්‍රතිකාරක නැතිනම් AED පුහුණු කට්ටලයක් හඳුන්වා දී තිබෙනවා. කෝල්, පුෂ්, ෂොක් කට්ටලය හෘදයාබාධයක් හඳුනාගෙන සරල පියවර තුනකින් ක්‍රියා කිරීමට කැමැත්ත සහ හැකියාව ගොඩනගනවා. 000 අමතන්න. වහාම CPR ආරම්භ කරන්න සහ තිබේ නම් AED භාවිතා කරන්න. මුලින්ම 000 ඇමතිය යුත්තේ ඇයි? පරිපූරක වෛද්‍යවරුන් පැමිණෙන බව සහතික කර ගැනීම සඳහා මුලින්ම 000 ඇමතුම ලබා ගැනීම වැදගත්. 000 ඇමතු විට ගිලන් රථය පැමිණීමට පෙර රෝගියාට උපකාර කිරීම සඳහා ඇමතුම් ලබා ගන්නාට උපදෙස් ලබා දෙනවා. මෙම ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කිරීමෙන් රෝගියාගේ ජීවිතය බේරාගත හැකි. 000 ඇමතුම් ලබාගත් විට ප්‍රශ්න රැසක් අසන්නේ ඇයි? ඇමතුම් ලබා ගන්නා හදිසි ස්ථානය සහ හදිසි අවස්ථාව කුමක්දැයි තහවුරු කළ වහාම එම තොරතුරු ගිලන් රථය වෙත යොමු කෙරෙනවා. පරිපූරක වෛද්‍යවරුන් සඳහා හැකිතරම් තොරතුරු රැස් කිරීම සඳහා ඇමතුම් ලබා දෙන්නාගෙන් ප්‍රශ්න රැසක් අසනු ඇති. නමුත් ගිලන් රථය ප්‍රමාද කෙරෙන්නේ නැහැ. තොරතුරු රැස් කිරීමෙන් හැකි කෙටිම කාලය තුළ රෝගියාට හොඳම සත්කාර ලබා දීමට ඉඩ සැලසෙනවා. මීට අමතරව ගිනි නිවන සේවාව ඇම්බියුලන්ස් වික්ටෝරියා කමියුනිටි ඉමර්ජන්සි රෙස්පොන්ස් ටීම් කෙටියෙන් CERT හෝ ගුඩ් සෑම් ඇප් එකට ප්‍රතිචාර දක්වන්නෙකු ප්‍රථමයෙන්ම ප්‍රතිචාර දැක්විය හැකි. ගුඩ් සෑම් ඇප් එක යනු ගිලන් රථයක් පැමිණීමට පෙර CPR ප්‍රතිකාර ලබා දීම සඳහා හදිසි සේවා පාලන පද්ධති සහ ආසන්නයේ සිටින පුහුණුවලත් ස්වේච්ඡා සේවකින් එකිනෙක සම්බන්ධ කරන ජීවිතාරක්ෂක ස්මාර්ට්ෆෝන් ඇප් එකක්. හෘදයාබාධ රෝගියෙකුට නිවැරදි ප්‍රතිකාර ලබා දීම සඳහා ඔවුන් පුහුණු කර තිබෙනවා. ඇම්බියුලන්ස් වික්ටෝරියා 2018 ගුඩ් සෑම් ඇප් එක හඳුන්වා දුන්නා. CPR දීම කියන්නේ මොකක්ද? CPR යනු හෘද පෙනහළු නැවත පණ ගැන්වීමයි. පපුව මතුපිටින් තද කිරීමෙන් ශරීරය පුරා ඔක්සිජන් සහිත රුධිරය පොම්ප කිරීමට භාවිතා කරන තාක්ෂණයයි. එවිට ඵලදායි ලෙස CPR හදවතේ කාර්යය ඉටු කරනවා. ඵලදායි ලෙස CPR සිදු කිරීමට රෝගියාගේ පපුව අසල ඔබේ දණහිස් තබාගෙන කෙලින් දණගසන්න. දණහිස් ඔබේ උරහිස තරම් පළල් විය යුතුයි. ඔබේ අත්ල රෝගියාගේ තනපුඩු අතර පපුවේ මැදින් තබා අනෙක් අත උඩින් තබා ඇඟිලි අගුළු දමන්න. ඔබේ ඇඟිලි පපුවෙන් ඈත් කර තබා ගැනීමට උත්සාහ කරන්න. ඔබ දෑත් කෙලින් කර වැලමිට අගුළු දමා පපුවට හේත්තුවන්න. තනපුඩු අතර පපුව මත තදින් හා වේගෙන් තල්ලු කරන්න. CPR අවශ්‍ය වන්නේ ඇයි? CPR සිදු කරන විට ඔබ ශරීරය හරහා මොළයට සහ අනිකුත් ශරීර අවයවවලට ඔක්සිජන් සහිත රුධිරය පොම්ප කරනවා. පරිපූරක වෛද්‍යවරුන් පැමිණ රෝගියා බාර ගන්නා තෙක් රුධිර ප්‍රවාහනය කිරීම පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. පපුව තද කරන විට අත් කෙලින් තබා ගත යුත්තේ ඇයි? CPR එක වෙහෙස කරයි. ඔබ කෙලින් අත් භාවිතා කර පපුව පොම්ප කළහොත් ඔබේ ඉහළ ශරීරයේ බර භාවිතා කෙරෙනවා. ඔබට එය පහසු සහ අඩු වෙහෙසකර බවක් දැනිය හැකි. අවට තවත් අය සිටිනම් ඔබට වෙහෙසට පත් වූ විට උදව් කිරීමටත් CPR එක බාර ගැනීමටත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. පරිපූරක වෛද්‍යවරුන් පැමිණෙන තෙක් එක් එක් පුද්ගලයා වෙහෙසට පත් වූ විට පපුව මත අත් තබාගෙන මාරුවෙන් මාරුවට CPR දිගටම කරගෙන යන්න. CPR වලදී කෘත්‍රිම ශ්වසනය නොකරන්නේ ඇයි? හෘද ක්‍රියාකාරීත්වය හදිසියෙන් නැතරවීමෙන් පසු CPR ආරම්භ කිරීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ මුඛයෙන් හුස්ම ගැනීමයි. පුනර්ජීවනය සම්බන්ධ ලොව ප්‍රමුඛ පෙළේ සංවිධාන සම්පීඩනයට පමණක් සීමා වූ CPR සඳහා අනුමත කරනවා. මන්ද එය අවට සිටින අයගේ CPR ලබා දීමේ අවස්ථාව වැඩි කරන බැවින්. ඊට අමතරව හෘදය නැතරවීමේ තත්ත්වයත් අඩු කරනවා.